මුනිවස් විලෝම නොදිය එක මෙගහර්ට්ස් දිවේ එෆ්එම් ටියුන් කොල්ලවා.

ගඩි මිහා රෙගාරගඩි සතර මිනිට් හිඟාෆ් මෙවැනි මිගඩිගේ කුරියම් මිදනී එහුන් තෙරින්ගේ හෝවු මිෂෝ අනිකයි සිතුරු එහුන් තෙරියගේ මෙසජ කියාලාන හාය අද කිනෙන් හාලු උමිද කුරන් අදගේ හාලු රංගලු වානෙ කම අද ජහාල දීබ චාන්ද සිතාරෙ මි ලවේකී මිගඩි ගහම වරන් අටුව හාලා හිතුන් හුරි ලවේ එහෙම උමිද කුරන් මි ලව ජහාල දේන කම ಮಿಯುತ್ ಇಮಿ ಲವ ಜಹಾ ಗಡಿ ಜಹಿಫಾಯನ್ನು ಹೇಮ ಅಡುವ ಹಾಲ ಚೇಂಗೆ ಅಹ್ಮದ್ ಅಹ್ಮದ್ಗೆ ಮಿ ರಿಕ್ವೆಸ್ಟು ಲವ್ಯಾಕೋ ಮಿಹಾರು ಕುರಿಯತ್ತಾಣು.

0: DIVEHI FM නුව දිහ එක මෙගාස් දිවහිග මොනිිෆුයි ෆිල්වැද නොමුග අබදුවස්
1: ඒ කොඩක පාත ජෙහිලම ආරම හා කෑරි ගතිමේ මිහ හොඳගවාන ඒන චා පින්නම් බනු ෆැන් නිසාබයගන තිබෙනවානි
2: ඔබ මිතහුන ඩස්බින් එහෙරිදෝ මෙවිස් ඩස්බින කන්නුලාමාඩි

මේ ප්‍රෝග්‍රෑම් ගමිකෙන ස්තෙනි ඉබ්‍රාහිම් රෂීද් මූසා ලියු වාෆවා ඉස්ලාමී උලුම් තවගේ තාරීඛ එකේ මේ ෆොතුකවාලියුන්ට හුෂාලා දේනි රුගී යවා ෆිරා

0: ජෝෂා ෆෝරියයාක අඩෝ සෝමතිය ගෙන්දවනි දිවහි එෙන්
1: ගෑමද ජිස්මුවියා
0: දිවහි එෙන් දිවහින්නයකු

0: දිවි හිය කමුගෙන ස්තෙනි
1: වයිරල් වයි
2: ඒකි ගොයිකොතු මක්පූල් ලෙස්වා ලවතකා ඒකි චාර්ට්තවගේ එම්ම ටොප් ලවතකා අද මිනුනස් ඒකි ප්ලට්ෆෝම් තවගේ එම්ම වයිරල් ලවත
1: viral vibe benu me sura
0: fenilaure komme hafta gives aditya dohoge mendur fa de jahairu repeat homa dohoge regandu igar jahairu adi angar dohoge mendamu bar jahairu
3: viral vibe
0: hama ekani modi heki megahertz divi fm
4: abada fehilawa takaye ko maasi ge tiriya
5: ಹಿತ್ತಕುಂಜಾಗ ಹೋದಿ ಎಮ್ಮೆ ಗಯಾವ ಫಣ್ಣಾನುಂಗೆ ಹಂದಾಂತ ಕಾಯಕು
4: ಹಂದಾಂತವ್ಗೆ ತೆರಿಯ ದತುರು ಕೊಲ್ಲಮ್ಮ

0: රීති අබදුවස් රීති
1: ලවයින් අඩුව හලම්
2: බේනුන්ත ලෝබිවා කරඇතක නුවත එකවරියක ලවයින් හස කොල්ලම් බේනුන්ත ගෙන්දා එහුන්තරින්ගේ හොවන් ෂෝග කොම් එහුන්තරේකක් වෙස් බෑබරමගේ ෆුර්සත් හඳුව

මීහන් එං ඇම්බෙක්ගි ජාගය එහෙෙන් ඇම්බකු බදලකුරං එදේනම එබහී එකකු වරිකොෆ්ෆා අනෙකකා ඉන්නම් කස්තු කොෆිනම අදි එ ඇම්බර් රනුගෙ ගොතුන් කිතම්මෙ ගෙන මුදාතකෙ දීෆා වියස් ඒගෙ තෙරෙෙන් එච්චේ තියබෑ මීහුන් අතුනුලා හුෂකමෙ බාතුලු ගොතුග අදි ෆාළු වෙගෙන්වා ෆාෆයි කුරුම්ගෙ ගොතුග තියබෑ මීහුන් එතකෙති අතුලනීහියේ.

0: නුවදියක මෙගහර්ට්ස් දිවෙයි FM අබදුවස් එම්මෙ ගාතුග
1: මීහුම් බුණේ ලොයිපකි එතන් හාස් වාහකෙ බුණෙ දේහුසාසකෙ ඒනම විස් මීගේ එම්මෙ උපාවිරිකන් ගෙනුවනි ඒ වාහකතකායකු හික්කෑම් රාගෙ කුල්ලා මෙහුණීම.

0: best.
1: දිවෙහිඟ මොනිෆු ෆිල්වැදදි නොමුග අබදුවෙස්.
2: එල්ලවයි එකමකු ආ අඩේ ආ බීටෙන්

0: ඊමාම් වෙගෙන් තිබි මිනිවන් අංහැනුන්නා කෑවෙන කුරුම තියබෑ මිහුන්ගේ තෙරෙන් ඇම්මති තනවස්කම්ගේ ගොතුන් කුලදාන නොවි මීහා තියබෑ මිහුන්ගේ ඊමාම් වෙගෙන් තිබි අංහෙන් කුදින් කුරේ තියබෑ මිහුන්න මිල්කුවගෙන්වා අලු අංහැනුන්ගේ තෙරෙන් මීහුන්නා කෑවෙන කුරුම් හුට්ටේ තියබෑ මිහුන්ගේ ඊමාම්කන් හුරිගොයි අල්ලාහු දෙනවඩි ගතුන් බොඩේ තියබෑ මිහුන්ගේ එබ්බයක් වනී අනෙබ්බයෙක්ගේ තෙරෙන්නේ එබහි දීනුගේ ගොතුන් තියබෑ මීහුන්නකේ එ අලු අංහනුනකේ එක් ගොතේ ෆහෙ එකඹලුන්ගේ සාහිබුන්ගේ ඉජ්නයා එකු එකඹලුන්නා තියබෑ මීහුන් කෑවෙන කුරාශෙ අදි එකඹලුන්ගේ රං හිංහෙෝකමා එකු හෙවගොතුගා එකඹලුන්න දේශෙ කෑවෙනීග රක්කාතෙරකන් ලිබි එකඹලුන් අයිෆැත්තෙරි වෙගම්වා ගොතුගේ ජිනේ කුරා ගොතුගේ නූනෙ අදි වංහනා ගොතුගා ජිනේ කුරා එකවරින් ගිංගුලේ ගොතුකයි විස්නූනේ ෆහෙ එකඹලුන් කෑවෙන කුරුම ෆහු හුතුරුකම් බොඩුවගින්වා ෆාෆයි ගෙනස් ගෙන්ෆි නම එබහී ජිනේ කුෆි නම මිනිවන් අංහනුගේ මච්චන් ඔයි අදබුගේ දෙබෑ කුල එබ්බෑ එකඹලුන්ගේ මච්චන් හුට්ටේ එකං එබහී අලු අංහනුන්නා කෑවෙන කුරුම් ඔතී තියබෑ මීහුන්ගේ තෙරෙන් ජිනේ කුරවිධානකම බිරුගෙන්ෆි මීහ ගශෙ තියබෑ මීහුන් කෙච්චරුම් තියබෑ මීහුන් නං හෙවකම් බොඩේ අල්ලාහි ගින ගින ඉන්ෆාෆ ෆුස්සවා රහීම් වන්ත රස්කලාංගේ
1: දිවෙහි FM දිවෙහි නායකු නොමදිය එකෙම් මෙගහර්ට්ස්
2: තෙරිකමකි මුජතමයිග්ගා හුන්නන් ජෙහේ අහ්ලාකයාතුගේ මෑගණඩු එබ්බ මකාරිමුල් අහ්ලාගුගේ තෙරෙෙන් හිමනේ එම්මෙ මුහිම්මු එක්කන්ත එහෙම් වෙ අමානඇත්තෙරිකං ගුලිෆාවනී ඊමාංකම රසූලුල්ලාහි සල්ලල්ලාහු අලෙහි වසල්ලම් හදිස් කුරවාෆවේ ලා ඊමාන ලිමල්ලා අමානත ලහු වලා දීන ලිමල්ලා අහතල මානයි අමානඇත්තෙරිකං නෙම්මීහායන් ඊමාංකමෙන් නෙතෙ අදි අහද වෆාතෙරි නුවා මීහක දීනෙන් නෙතෙ අමානඇත්තෙරිකමුගේ දායිරායකී වරක් ෆුලා දායිරාය ඒගෙ තෙරේග අල්ලාහුගේ හග්ගුතකා ආදමුගේ දරීන්ගේ හග්ගුතන් එකුලෙවිගෙන්වේ හුරිහා මස්ඌලියතෙන් ඒගෙ එම්මෙ මතී දරජෑන් ෆෙෂිගෙන් එම්මෙ දශු දරජය දාන්දෙන් අමානාතුගේ තෙරේගා හිමෙනිගෙන් වේ දීනි ගොතුන් තිමා අදාකුරන් ජෙහේ කොම්මෙ වාජිබකී අමානාතෙ තිමායා තිමාගේ අහ අනෙන් ඉන්සානකා දෙමෙදු තිමා හිංගා මුආමලෑත්තකුගයියා තිමායා තිමාගේ වෙරි රස්කලාංගයා දෙමෙදුගේ ගුළුන්තකුගා අමානඇත්තෙරිවුමකී හිංහම ජෙහුමා අමන් අමාංකමා රක්කාතෙරිකං ලිබිදේකමේ තිමායා හවාලි වෙෆාවා කොම්මෙ කමෙක්ග තිමායකී මස්ඌූල්වරියේ මුජිතමාගේ කුරිමතිීගා මස්ඌූලියතු උෆුලන් ජෙහේනේ ෆදෑන් අල්ලාහුගේ හදුරතු ගාවෙස් මස්ඌූලුවන් ජෙහේමිහෙ අල්ඉමාමු බුහාරිය අල්ඉමාමු මුස්ලිම් රිවාකුරෙව්වි හදීත් ෆුලෙක්ගේ මානෑගාවේ තියබෑමීහුන් කුරෙ කොම්මෙ මීහකී බෙලෙහෙට්ටුන් තෙරියකි අදි තියබෑමීහුන් කුරෙ කොම්මෙ මීහකී එමිහකු බලහට්ටාන් ජෙහේ බයිග්ගෙ මච්චන් මස්ඌූල්වරියකෙ වෙරිමීහායි බෙලෙහට්ටු තෙරියකෙ අදි ඒනාගේ රජ්ජිතුන්ගේ මච්චන් මස්ඌූල්වගෙන්වා මිහිකෙ ෆිරිහෙනයි ඒනාගේ අහුල්වරින්ගේ තෙරේගා බලහට්ටා මිහෙකෙ අදි ඒනා බලහට්ටාන් ජෙහේ බයිග්ගෙ මච්ච මස්ඌූල්වගෙන්වා මිහෙකෙ අංහෙනයි ඒනාගේ ෆිරිමීහාගේ ගේගා බෙලෙහෙට්ටුන් තෙරියකෙ අදි ඒනා බලහට්ටාන් ජෙහේ බයිග්ගෙ මච්ච මස්ඌූලුවගෙන්වා මීහෙකෙ අදි හාදිම් මීහායි ඒනාගේ සාහිබු මීහාගේ මුදලාමෙදු බෙලෙහෙට්ටුන් තෙරියකෙ අදි ඒනා බලහට්ටාන් ජෙහේ බයිග්ගෙ මච්ච මස්ඌූලුවගෙන්වා මීහෙකෙ ෆහෙ තියබෑ මීහුන් කුරෙ කොම්මෙ මීහැකීවෙස් බෙලෙහෙට්ටු තෙරියකෙ අදි ඒනා බලහට්ටාන් ජෙහේ බයකාමෙදු මස්ඌූලුවගෙන්වා මිහෙකෙ මස්ඌූලියතු උෆුලුමකී උඳගූකමේ බුරකමේ උඩුතකා බිමා ಫರುಬದತಂ ಎ ಉಫುದುಮ ಬಿರುವೆತಿವೆ ಎ ಕಮು ಮನಾವೆಗೆ ಮ್ಯಾಂ ಅಲ್ಲಾಹು ವಹೈ ಕುರವಿ إنا عرضنا الأمانة على السماوات والأرض والجبال فأبين أن يحملنها وأشفقن منها وحملها الإنسان إنه كان ظلوما جهولا معنى هما كشور أرتكا بمشا فربدتك تمنى سكالانج أمانا إبهي تكليف تن وشهر بيمه فهي إتكتي إكان أفلم إكباوي ಮನಾವೆಗತೆ ಅದಿ ಎಕಮಾಮೆದು ಎತಕೆತಿ ಬಿರುವೆತಿವಿಯೆ ಅದಿ ಇನ್ಸಾನ ಎ ಅಮಾನ ಉಫುಲಿಯೆ ಹಮಕಶವರು ಎ ಇನ್ಸಾನಾವಿ ಅನಿಯಾವೆರಿ ತಂದೊರು ನುದನ್ನ.

0: Alternative hier FM, nur die Ecke Megahertz.
1: Viral Vibe. Viral Vibe. දෙහස්වනහරු නෙරුණු පියා බසන්තියෙන් ඉවිගෙන්දනී ලෙජෙන්ඩරී සාරංගී උස්තාද් සුල්තාන් හා නදි දෙකුණු ඉන්ඩියාගේ මශ්හුරු ලවකිවුන් තෙරයා චිත්‍රාගේ හික්කෑම රීති අඩු. මීවර තෆාතු කොලබ්‍රේෂනේ. එෆරාතුන් ක්ලසිකල් මියසික්ගේ කුලදාන උස්තාසේ අනෙෆරාතුන් දෙකුණ ඉන්ඩියාගේ එම්මෙ මක්පූලයෙන් අඩු. මිගුලුම්ගේ නතීජයකක් වී දෙහාහුගේ කුරීකොළු ඉවමුන්දිය බාරු අඩුෆක්ගඩු බොඩු ඩාන්ස් මියසිකා මුලින් තෆාතු සෙමී ක්ලසිකල් ෆුරිහම උෆෙද්දුමෙන් උෆම් වුන්. නෞහිත් සෛරසී මුහිමු රෝලකුන් ෆෙනිගෙන්දිය මිලවෑගේ වීඩියෝෙන් වෙස් ඒගේ රීතිකන් එතක් ගුණේකන් ඉතුරුකොද්දින්. ފަރބަދމަތީގެ ރީތި ಅವಶ್ಯಗೆ ಮಂಜರುತಕಾಯಕು ಫಿಲ್ಮಿ ಫೆಂವರುಗೆ ಲೋಬೀಗೆ ಸ್ಟೈಲಕ ತಯಾರು ಕೊಫವಾಮಿ ವಿಡಿಯೋಗೆ ಸಬುಂ ಲವಾಗೆ ಜಾದೂಗ ಗಿನ ಬಯಕು ಜೆಸ್ಸುವಿ. ಮಿಲವಣಿ ಇಂಡಿಯಾಗೆ ಇಂಡಿ ಪೊಪ್ ಚಾರ್ಟೋಗೆ ಗದಫಹೆಗೆ ತೆರೆಗೆ ಹಿಮೆನಿ ಅದಿ ದೆಹಾಸ್ ಎವ್ವನಾಹರುಗೆ ಎಂಟಿವಿ ವಿಡಿಯೋ ಮ್ಯೂಸಿಕ್ ಅವಾರ್ಡ್ಸ್ ಇಂಟರ್ನ್ಯಾಷನಲ್ ವ್ಯೂವರ್ಸ್ ಚಾಯ್ಸ್ ಕಾಮಯಾಬ್ ಕೊಫ. ಇಂಡಿಯಾಗೆ ಟಿವಿ ಚಾನೆಲ್ ತಕುಂ ಫೋರಿಗದ ಡಾನ್ಸ್ ರಿಮಿಕ್ಸ್ ತಕ ಜಮಾನಿ ಪೊಪ್ಪು ಫೆದ್ದುಂತ ಗಿನವಮುಂದಿಯ ದೋಸ್ವರೆಗ ಪಿಯಾ ಬಸಂತಿ ಕಾಮಯಾಬ್ ಹೋದಿ ಮುಳಿಂತ ಫಾತುಗೋತಕ.

0: Viral Vibe. Viral Vibe.
1: නොදිය එක මෙගහට්ස් දිවෙහි එ අබදුවස් එම්ම ගාත හිමබිහි රක්කා තෙරවුම්
2: හිමබිහි වැක්සින් දෙඩෝස් හමකුරුම්
1: සෑබෝන් ලෑගෙන් අත්දොවුම්
2: කෙස්සා කිඹී අලානම අඟයා නෙෆ නිවාකුරුම්
1: හිමබිහිගේ එවස් අලාමාතෙන් හුරනම මාස්ක් එළුම්
2: අදි හිමබිහිගේ අලාමාතෙන් හුරනම එක හෙරිවුම්

0: Thank you. Movie Mood. Movie Mood.
1: ගේ දම ූ ට ගන්න ැක රි කුරිය දන රයාම කොල්ල ගේ ් ෆය ලයිස්ගේ මේ ෆිල්ම ගුල ගොතුන් මන්සරතකුම් බයි සවාතම කොල ද මිස කොලාන යෙස්සෝනෝ රන්ගේ මේ හම ෆිල්ම්ගේ ස්ටේටමන්ටකෙන් හුන්නාන් සෝ මේ රංගල් ස්ටේටමන්ට එත නූන්ත ඉගේ පරි බුඩ ද මිස ඇගේ නූ වෙජයග රංගල ගොසක කො බැක ල දේවන්ගේ ෆිල්ම් ෆෙශය මන්සරුග ඒන මරුවාතන් දක්කනේ ඒන මරුයිකම බොනා තාරිහෙ ගොතුක බොනනි 21 ඔක්ටෝබර් 1945
2: yes
1: yes
2: ha
1: yagin kama ekko warai yagi hama yagin da
2: i think that's the date
1: huh enta no
2: that's not the date
1: no 21 september 1945 ඉගේ රගල් ඩේටකි දෙන් මම්ම කෑරය දෑරු එතනු බුණනානේ අධි කොමිසතාගේ හම අවශගුර ඒ රංගල් හොස්පිටල් අධි විමා හමනුවේ හෝ එතන චේන්ජ් කුරාවක් දක්කාන ද ඒ හොස්පිටල්ගේ නම කී නිෂි නොමියා එහෙන්ත කියන
2: එන්නකුරු පේෂ නමක් ඇගෙන කියන දන
1: රඟල් දෙ මිසර හාලුන් දො හොස්පිටල මම්මගේ රින්ගෙන් හවල් කුරාණ සේතායද මම්මගේ රින්ගෙන් හවල් කුරේන
2: හොස්පිටල්
1: හා එරින්ගේ එන ස්ටෝන්ගේ කුලයි කියරයි
2: නෝ
1: කොන් කුලේ
2: බ්ලූ
1: බ්ලූ දෙ වෙදා නහරු දෙමු කුලාගේ ලොලුගේ මස්සලේ කම විසින්ගේ දෙවර එක් දෙ ෆාරේක වෙදා නේති බලා ගොතකු මිසෝ ෆිරුනි ග්‍රීන් කුලාගේ
2: oh my god we should do this again this is not
1: mama ge belongings aunt vikala ta
2: do yes
1: vikala ge aunt porane e libene kama vihi kilo ge rice
2: yes correct
1: hmm avise porane do
2: ne ge kilogram but rice kainge
1: ah rice the porane of course vihita vihita swala ki
2: 20 kg of rice
1: 20 kg rangal and 100 kg of rice then kokko ma doctor hama nutrition hori food day den hama rangal wani kokko ge faruaya buni ma den ena e hisabu nim man den ene saving hori lare ko na ga nam bank do ehem ena jama ko fahuri hataru has jen ena na gani banko
2: i am very bad with numbers
1: sanga me ge ma hataru has jen
2: no
1: ya bare
2: not ehawar no
1: yeah ehor gina ta maduta
2: ehor madu wani
1: okay so kya bare are are hiwa bare hiwa bare me ami god wala hai
2: 15
1: em farest ek ayen subhanallah ne horiya saman gadi farest ek ayen
2: no are nahi gai I am genuinely do not remember this
1: the thing has 3000
2: close
1: yeah vara close mizu din no balance se ever close okay hem kora hori swa
2: oh my goodness
1: inge me film ki okay hi arne misal ke hem me ko balan je reason ne gotuga fari burani ki ve me film aso hem me ko balan je reason ne ke ko bai
2: arne ki ke bonani meoge derewulun hangura ma ga aamunge derewulun balalam beenum wana maso we will not see tadive rajyan asto ehenne asar ko fuka enu hore do hangura me kone but asar khura ga me gaslu kankan hinga ga ko ma fenigen daane me movie balalam me ka do
1: aslo ha ma tibuna henge ar edena komme far ko emme birun turu
2: den
1: ane ka ko bar ko tu tu tu ko din ro ada
2: yeah
1: ani ave gen fihi gen ro ada e ka la adu ta hunne ni do me ge he me maslo ara asar khura ka film me lobby film me do okay me ma belunu adade visneenge
2: ekama
1: ku sadi visnalje bangechi buri khandinga do dem film balade enno
2: e boda focus wani aso the emotional impact of it it's not the numbers
1: okay ekama visu buran hawar rangala shemi kuriya gendiye den ha movie mood ga rangala kuriya gendiye baverenge terege himene ne pariya geenu singe ani kasema hama thank you mizu we sama tafat film balalan chance dibuni because of you hema ekama takas wala boda thank you inge ඒ ෆරිගේ තුර හෝම කායකික විහසම් මෙහතාගේ මූවි මෝඩ් ෂෝනි මා පමණ වකිදලා අස්සලාමු අලයිකුම්